එකතුම් විදාළ වූව තිමම් බේකලුන්ගේ තෙරෙන් හැම එකක වෙස් අලුකං කුරුම එබේ කලක කණ එළගෙන්වා මකාම නෙතින් වේ.

0: අදි හැම කෂවරුන් තිමම්මෙන්නේ සෆු සෆන් එතුරේ මලායකතුන්නේමුයි.
1: وَإِنَّا لَنَحْنُ الْمُسَبِّحُونَ
0: අදි හැම කෂවරුන් තිමම්මෙන්නේ තස්බීහ කියා මලායකතුන්නේමුයි.
1: وَإِن كَانُوا لَيَقُولُونَ
0: අදි හැම කෂවරුන් එවරෙන් එබහි මක්කාගේ මුශ්‍රිකුම් බුනේ උඩෙතේ

0: විහාර සුන චාරකලම මාර්ගංග ස්ථාන්ති මතකති බැමී හොන ඒරුගාල් ස්ත්‍රී හම එමී හොන රසෝල්ලා සල්ලා රසුන එකලේක පානුන් අන තබාවකින් එකලේක පානුන් ගබස්තන් අහාගෙන් මුගත තුබේ මී හොන ඒරුගාල් ස්ත්‍රී විහාර ස්ත්‍රී ඒක මත කීපකේ තෝයේ මී උත්‍රාවා මී කතරා මී ලෝයබ්බා මී හොන දේම්බා ඉත්‍රාමතක ගදර්තක මිහුරයකම නුවාම්බි එබ්බසෝබෙන නුවාම්බි එම අලකොණ දන්නවානි හැම වරක් කෙරගෙන අලකොණ දන්නවානි ප්‍රථමානම් විශ්යෙන් ඉස්ලාහ වාසේ අලකොණමගේ මුචම තෙරේකති මි වරිහා බොරති මි ප්‍රථම විහාර මි වාගතකි රහම් මි අරණි රසුගේ බැරි මි දිවෙහ රාජ්‍යගේ බැරි මිහා එයි එම්මගේ බප්පා ඒ මිහා අර අරුග එබ්බ ප්‍රථම නුකුණනි දැන් එතලඟ තිබේ බොරතබයක් මි නුකුණනි ඒ මිහා ජදලු කුරුම දැන් දෙම් විශ්වාස දෙ මුචම දෙම් බාණගොයි දෙම් මුචමක දැන් තිබි අන්නම ජීලත මි විශ්නණි මියසූල්ත එහෙන් දෙකෙන් ගොස් විහාර මෙවති ඉහුත්තරා මා ගදරා මේ එබ්ලස් කහල කුරුණේ අසරෙන් ඉංගතු ඒ එහෙම අලකොණ ප්‍රථම අංශවගම දන්නවාන එබ්බ ප්‍රථමන ඉහන් ඉස්ලාහ වාරේ අලකොණ මෙන්න දසහතර වන් තිබි බේපොණු වලතු බේපොණු ඉස්ලාහ වාරේ ඒක පහක අලකොණ මෙ ජීලු ඉස්ලාහ කුර මස්සකේ කුර වාසේ ඒරු හම දානි කුරිය ඉංගත හම කුරිය හම බාර කුරිය දානේ ඒ එහෙන් නම මීක කුරියක අලකොණ මෙන්න ඒ කමෙන් නොපෙනෝනිස් ඒ මිහාර මෙවති මේ මස්පුලන් තේමී හොම මෙවති ඒ මග ලොකුමපා දැන් කිහෙනතෝ ජීලු දානි දැන් එක්කල උරියා කුදිනම සි පෙන්නනි සොකුර කොල කුදිනම සද ගේතර කොල කුදිනම සි පෙන්නනි එක්කල බාලි හක වස්සහතර මිහාර මේ වාගොත කි හම බේෆලක් වඩා ගන්න මේ එතන කබද්ද කුදි බොඩ උරියා මෙන් දාරුක එක්කල කුදි දම් මේ නමෝනාක මේ දැක්කනි බොඩති මි දැන් කිහෙනතෝ අල්ගොන මේ මි දොරොසු ලහුලව කබතෝ ඒ මි නැති එම යහ අල්ගොන මෙන් ප්‍රථම යහ දස්කුරම් මි දොරොසු ලහුලා ඒක පහක අල්ගොන මේ යම මන් දස්කුරම් මි එම් නොනිවක අල්ගොන මුචතම කුරිය කරන රස්බාන වතාල අල්ගොන මුකය මසකතුක බල්කාල වාශියාමි අස්සලාමු අලයිකුම රහමතුල්ලාහි වබරකාතු
1: අන අහමත් වරපොඩි ශුක්‍රය එංගත
0: නා
1: දවක් කියලා න අහමදා වකේලා ෆල්ගොන අධ්‍ය සම එහෙන් තෙරින්න දන්නවාලන් උති මිහර හැග්ගරි 44 මිනිට් හිඟී ගගනක දින් 45 මිනිට් එන්දෙමති 1 මිනිට් ඉගත ලවේ රික්වෙස්ට් කරප හැග්ගරි ෆන්සාසිංග මහමෙ කොමෙදොක්ස් ලවේ රික්වෙස්ට් කරුම් ෆුර්සත් තුනන එහෙම තිබෙ ෆල්ගොන මාසේ කේ කුඩිය ගෙන්ද අල්ගොන අනිකස් කුඩේ රුකලෙ ගිතරේ ගේ එහෙන් තෙරේ කවහක දක්කාලා

0: السلام عليكم ورحمة الله. السلام عليكم ورحمة الله.
1: දෙමළගල මෙගනසනි මස්ජිදුල් සුල්තාන් මුහම්මද් තකුර් ෆනල් අල්සම් ගකුරි හුකුරු නමාත්ග අඩු වගතු මෙහර ගඩින් එගට් තෙම් මිනට් අඩු සොමුතය ගැඳවනි දිවෙහි රාජ්‍යයක අඩු දෙගළගන මෙකුරේ දානී හිදඇත්ග මගායකු
2: හිදායතු

0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: මෙහර්ගඩින් රේකඩ ගර්ජී මේ දිවහිරාජ්‍යකඩු
3: ලබේ වර ගින දස්ථහක පහන ඇති බැෆන්න බදදු කොල්ල ට ලබන උමදකර බේන ම ප්‍රම් අඩ සම් ගදවනකම හමයකික අවුමන්ගේ මේ ප්‍රගාම හසක මේ ප්‍රගම හම අඩස්තන් තිබේ බේන අන්න ගොලුව අන්නොට කොල්දවනකම කරනකම අවුමගේ මේරේ ප්‍රගම් හ දිගයි දිග කොන්න නදාන ගත ගෑන්ට ගර බයහම අම ප්‍රගම් ගදන ඉග ඩෑන දත මේර වර බරග ොට බල ච බෙක් ඒ ොට ල ම හ කොමසර බේන ොට බල ච බ මදු මත් හිස කොල හම අවුම

0: Ramizu.
1: මේ අර්ගඩින් 11:40 මිනිට් මේ දිවේ රාජ්‍යකයට ක් දෙහ සබේ හගේ ම තිබ න ගන ග මට ග ට කල් ගෙනස් හස ප්‍රග්‍රම හ ති ේි මරයම බදු කර ටීමක ස්පේන බෙල්ජියම් ස්පේන් බෙල්ජියම බෑදර ම දෙම හු ගරප ටේ කොඩ ර ක බෑදරස් ඔල්මන ෙනේ වර බල්මනම් ෙන්නන ගරප ටේජ මත්තවග මෙමනේ ස්පේන් මෙමනේ එච්චුග දැන් ජී ගරප්ග හිනන බෙල්ජියම් ගත හැබීම අල්මන් ෆොරතම් බෑදාන ජීය ජීග මේ බෙල්ජියම් හැමනේ එමිහු මෙයි මුබාරාත මෙයි මේ ගරප් එවන ගොත ෆස් පට හෝද එක හම ජිප්ටෝ ස් වන ෆස් පොයින්ට හෝද හැනමස් ගෝල්ග තාතුන් එමිහුන් දෙවනය ගොස්සවති බෙල්ජියම් ෆොරතම් බදදුකර මචක ජිප්ට බදලකර එකකු එවරව දැම් බෙල්ජියම් බදලකර ඒර නායක සුමස්සමකුන් එවරව දෙ බෙල්ජියම් බදලකර නියස් ලඩ එක ඒ ෆිසාරි දඩු ජහල මේ ෙල්ජියම් බෑදන මහු ගද බත්තර බදර කො ත් ද බත්තර බදල්කර න ගල්ල බදලහොගෙන් තින දේකු මහ මොලවි දැන් ගද සෝලෑග බදල කොගෙන් යාරු මහ මොල ෝති. ර ද ික ගද මන ුන් මරිකා රජ්කාර දෙක් කුන් තරය ය හොද ලිබි නස් කොු චන් ඒ එන එමිහම බෙල්ජියම් මොලහමති හතරෙන් එකකු. දෙන් ඒ හතරෙන් එකකු මොළුවගෙන් දෙම් මිහාර මිහම යයි කවාට ෑන දැන්ගතු. දෙන් අල්මන ස්පේන බෑදර් ස්පේන් කොළහම වනි එච් ගුරප් ගත එච් ගුරෝප්ග බදලකොහ මයොති ස්පේන්. H group ga Spain badlu kof myati almenna baalever ga emi humyati sida half point ak ega e vegot ke emi hum comes back ever win onto e Spain for tan badlu bi eka cape ward da to cape ward badlu ko ge emi hum sumes sum ko ever ko de cape ward mole duniya vidali e mecho e ge to for tamano Spain a badlu ko emi hum sumes sum ko mama ever wege den emi hum badlu ko re Saudi Arabia Saudi ko emi hum je hatar lon දෙන් ස්පේන් බදල කොප මෝති රුගේ එක සුමකුන් ස්පේන් මොලවි එමම හැ පොයින්ට ලිබුණ එමිචු එවර පතිම් දෙන් අල්මන ගදවත්තරිහුන් ස්පේන බදලකුරරි ක්‍රේෂය බදල කොගෙන් එක දේග නති ජයකුන් ස්පේන් මොල ොති ගද සෝලයාග මිහම් බදලකුරරි පෝච්චු ගල්ල එක සුමකුන් එමිහු මොලුවගෙන් මෙහර මෝති කෝට පෑන ගස මරෙන් බදලකරන බෙල්ජියම්ම එම මිරේගේ මෙච බෑදර ල්මන මේ පාහ කොල්ල බැ බහත දක බෙල්ජියම් බදලකරේ ටීම ගොතක කොලයකම ස්පේන කෝච් හබන වාහක ගල්මන පාහකොල්ල වාහක වල්ක වාරතුක මිරේ බෙල්ජියම් මච්ච ස්පේන් කාමය බෝදයන ටීමගේ ගොතක කොළයකමක් කෝච් ලොයිස් දෙලව දෙදෆටන් බනිකමයි හබර දැන් කොට ැනුග මිදටීම බදලු කර මච කරින් වාහදක්ම කෝච හක් බනැිමති දෙන් අල්මන්න ස්පේන් මායස් කොල වන ගාබිලක බෙල්ජියම්ග බහරිකම කෝච බුණ වාහක ගත බෙල්ජියම්ග කෝච බන බල කොල් වනකම ගාබිලක බහුට දෙ මෙර මච කොලන අල්මන ගේ කො බැක්ක මොලවාන දෙත දෙටීමමුන්ගේ බාරක හොනර ස්පීඩුකම දැයකේ හබරතක බෑදර පහමන වෝඩ ෆුටවල වර සෙමි ැනු ජාගහතම මිරේ ස්පේන බල්ජියම බදකර මචක දෙටීම එක්කම යගේමන් ඒ මේක එක් බයක බාර නිමේ නැතිව ගත එම අන බැක දාන කරිය පාරග මේ බෙල්ජියම්ගේ රංජිල කොළුන්තරගේ පහමච මගේ ශනයකම කපටන් කෙවන් ඩෙබ්‍රේනය ගොල්කිපර තියබ කෝට අද ෝ රොමල්ලි ලුකාකො ද කොළුන්තෙරන මර බදජන ෝල් කපන් දෙ ෙනමකි වරත් දුරකම එකම මිට දිරස කර බේ ලන් දාල මච නොකොන බෙල්ජියම් ටීම තිම එම බොඩ මස්සලක ටේම් ප්‍රක්ටස් කරම් ිා හමි දඩු වෙනගඩු මස්සල ප්‍රක්ටස් දඩු වෙනගඩක එකකශ මත නොකම්බන බෙල්ජියම ිා ඇදන නු දන හම සෑදන වගේ මේ විහාරකර හ ප්‍රජෙ දර ජරක බෙල්ජියම රජී කොන්තෙර බොඩු බාරත තට හොද බ එම හ රසක මි ර ෝල් ක් ම වන ටේම් මුලින් ස් තිබ තරන් එකමක එම පහග දෙවෝල් කපා යුරෝ ගස් ම එදව කාමයා බේමන ලි ෑන්ව මි හරුස් බෙල්ජියම් සෙමිය වෙස්ත. ර විධානත ස්වා කරමිහ මදන්න බාරතු හතන එවර කොළම දෙක් නවාකම ගෙන මිහු එබ පාහ කොර. දෙන් මිහු වාත දක්කාදර ල්මන්ගේ ස්ට වාහක ල්මන් කොමසරක බාඩු හදංචේ අඩු හදක් තිබෙ ල්ම බදල කොදන්න.
0: ರಂಗಳು ಕೊಮ್ಮೆ ಗೊತ್ತೆ ಸಳೋಣ ಫಾಹಗ ಕೊಲ್ಲನ್ ಜೆಹೆ ಬೆಲ್ಜಿಯಂಗೆ ಕೀ ಸ್ಟ್ರೆಂತ್ ಬಾಕ್ಸ್ ತೆರೆಗ ಮಿಸಾದಕ ಅಳಗೊಂಡ ಮಿಸಾದಕ ಮಿರೆ ಮೆಚುಗ ಡಿಬ್ರೂಣ ಮಿಡ್ಫೀಲ್ಡ್ ತೆರೆ ಏರಿಯಾ ಕ್ಯಾರಿಂಗ್ ಫ್ರೀ ಕಿಕ್ ತಂಗ್ ಹೋದ ಕಮ ಬಂದ ಸೆಟ್ ಪೀಸ್ ತೌಗ ಫುದೇ ವರಕಂಗ್ ಹಮ ಡೇಂಜರ್ ಕೊ ಮಿಫೆಂಡಿ ವರುಗದ ಕೊ ಮಿಫೆಂಡ್ ಮಿಫೆಂಡಿ ಫಹವಾಫ್ಗ ಮಿಸಾಯಕ ಲುಕಕು ಏರಿಕ ಮುಗ ವಿ ಎಸ್ ಮಿ ಸೆಟ್ ಪೀಸ್ ತೀ ಹಮ ಸ್ಪೇನ್ ನು ವರಬೊಡ ವಿಷ್ಣನ್ ಜೆಹೆಣೆ ಕಮೆ ದೆಂಗ್ ಎಟೇ ಕಿಂಗ ದೆಗೋಲಬ್ಬದಾದಾಯರುಗೆ ಸಳಗೊಂಡ ಫೆನುನು ಹಮ ಬಾಕ್ಸ್ ತೆರೆಗ ಹಮ ವರ ಒಣ್ಣೆಯಾಗ ವರುಗದ ವರ ಹುಷಿಯಾರು ಕುಳುನ್ ತೆರಿಯೇ ಗೊತ್ತುಗ ಇಸ್ಕು ಅಣೆ ಹೆಂಬುಣ ನಮ ಎಕ್ಸ್ಪೀರಿಯನ್ಸ್ ಸೆಹ ಎಕ್ಸ್ಪೀರಿಯನ್ಸ್ ಕುಳುನ್ ತೆರಿಯನ್ನು ಆ್ಯಂಡ್ ನಮ ಎಸ್ ಯಂಗು ವರಂ ಹಮ ಹುಣರುಂ ಫುರಿಗೆಂಬ ರಂಗಳು ಕೊಲಿಟಿ ಕುಳುನ್ ತೆರಿ ಐ ಹಪ್ಸಿ ಮೆಚೆಗ್ಗ ದೆಗೋಲ್ ಜಿಹುಮಕಿ ಹಾ ಫಸೆಹ ಕಮ ಕಣ್ಣುವಾಣೆ ಹಮಗೆ ನಾಕ್ಔಟ್ ಮೆಚೆಗ್ಗ ಹೆಂವಿಮ ಐ ಗೊತ್ತು ಏಯಿ ವೆಸ್ ಬೆಲ್ಜಿಯಂಗೆ ಸ್ಟ್ರೆಂತ್ಗೆ ಗೊತ್ತುಗ ಫಾಹ ಕೊಲ್ಲೆಂಜ ಐ ಗಿನ ಚಾನ್ಸ್ ತ ಫುಲ್ ಬೆಕು ಸ್ಪೇನ್ಗೆ ಅರ ಎರುಗ ಎಚಾನ್ಸ್ ತ ಲಿಬಿ ಹುರ ಸಣ್ಣ ಕಮ ವಂಜಾಮು ಮೀ ಬೆಲ್ಜಿಯಂ ಲಿಬಿಗೆಂದಾಣೆ ವರಬ್ಬಡು ಎಡ್ವಾಂಟೇಜ್ ಕಮುಗ ಅಳ್ಗೊಂಡು
2: ಸ್ಪೇನ್ ಕುಳೆ ಎಮ್ಮೆ ಉಂದಗು ಮೆಚುಬ ಕುರಿಯ ಬೇಜಿಯಂ ಮೆಚಕಿ ಮಿಹಾತನ ಬೇಜಿಯಂ ಫರಾತಂ ಫರುಣ ಮಿ ಸ್ಪೇನ್ ಮಿ ಕುರಿಮತ್ಲಿ ಮೆಚ್ತಕ ಬಲ್ಯಾರು ದೆಂಗ್ ಮಿ ಹಿಸಾಬ ಫೆನ್ನಂಗು ಮಿಯೋತಿ ಸ್ಪೇನ್ ನಂಗೆ ಮಿ ಉಂದಗು ಮೆಚಕ ಮಿಯೋತಿ ಕೇಪ್ ಪಾಡೆ ಮೆಚು ಅದು ಮಿ ನತಿಜಾತ ಬಲ್ಯಾರು
3: ಕೇಪ್ ಪಾಡೆ ಮೆಚು ದೇಳ ಹೆ ಕುಳುಡು ದೆತ್ತ ಫಾ ಫುದೇವರಗೆ ರಗಳ ಹಮ ಹಮ ಕುಳೆ ಫುರ್ಸತ್ತಕ್ಕೆ ಸುಫದ್ದಾ ಹಮ ಗೋಲ್ ನುಜಿಗೆ ದಿಯೆ ದೇರ್ನ ವೆಸ್ ಪೋರ್ಚುಗಲ್ ಮೆಚಕ ಮಂ ಅಳೋಂಡ ಬಡ ಫಾಹಾಗ ಬೆಪರವೆನೆ ಇಂಗೆ ತೋ ಮಿ ಹುನ್ನಾಯಕ ಎಮ್ ಫಾ ಮಿ ಕುಣು ಮೆಚು ಪೋರ್ಚುಗಲ್ ಮೆಚುಗ ಅಸ್ತುಗ ಗಿನ ಫುರ್ಸತ್ತಕ್ಕೆ ಉಫದ್ದಂ ವೆಸ್ ಚಾನ್ಸ್ ನುದಿಬೆ ಪೋರ್ಚುಗಲ್ ಎಮ್ಮೆ ಮೊಳಕೂಣ ಎಮ್ ಮೆಚುಕ ಮಂ ಅಳೋಂಡ ಸಂಬಳ ಎತಿ ಫಾಹಾಕ ಕೊರಬಣಿ ಏಮ ಆಣೆ ಎಮೆಚು ಎದೆಂ ಅಸಿ ಅಳೋಂ ಮಿ ಬದಹಟ್ಟ ತಿಬ್ಬೆ ಫಾಹಾಗು ತಮ
2: ಎ ಬದಲ ಕಿನ ಮೇ ಹಮ ಸೀದಾ ಎಂಗಿಗೆಂ ಮ ವರ ಮಿ ಪಾಸಿಟಿವ್ ವರಂಗಳು ಬದಲೆ ಗೊತ್ತ ಬೈ ಫಾಹಾಗ
3: ಬೆದೆ ಟೆಕ್ನಿಕಲ್ ಬದಲೆ
2: ಬಹೆಗ ಎರಿ
3: ಟೆಕ್ನಿಕಲ್ ಬದಲೆಂ ಬದಲೆ ಕಿ ಮಿಹರ ವಾಹಿ ಗೊತ್ತ ಕಂ ಏತಿ ಎಕ್ಕದ ಮಿ ಮಿ ಆಣೆ ಮಿ ಎಗ್ಗೋ ಸೆಫ ಉನ್ನ ಟೈಮ್ ಎಗ್ಗ ಮಿಸಾದಕ ಬದಲ ಕೊಲ್ದಾ ಅದಕ್ ಕುಂತನ ಮುಳಿಯತಿ ಎಕ್ಕದ ಮಿ ಚೇಂಜ್ ವಕೆನ್ ದಾಣೆ ಹೆ ಮೆಕಹದ ಓಪನ್ ಇಂಡ ಕಣ್ಣೆ ಲಿಬುಣಿ ಎತಿಗೆ ಲಿಬುಣು ಫ್ರಸ್ತು ಗೆ ಬೇಣು ಎಬ್ಬೆ ಚಾನ್ಸ್ ಇದ್ದೋ ಬೇಣು
0: ಕೊಲ್ಲಂ ಜೆ ಕಣ್ಣೆ ಕೋಜು ಫೆರನ್ ಟೋರೆಸ್ ಎರಿ ಗಡಿಯ ಮಿ ದಿಮಾವಿ ಹೆ ಫೆರನ್ ಟೋರೆಸ್ ಕೆ ಅಳಗೊಂಡು ಮೆನ ವರ ಫಾಹ ಕೊಲ್ಲೆವೆ ಗಿನ ದಿವೆ ಹಿನ್ನ ಇಂಗೆ ಕುಳುಂತರೆ ವರ ಕ್ರಿಯೇಟಿವ್ ಹೆಮಿ ಮ ಸ್ಪೇನ್ ಗೆ ಕ್ವಾಲಿಟಿ ಎ ಬಹುಟ್ಟೆ ದೆನ್ ಕೋಚ್ ಫಾಹ ಕೊಲ್ಲಿ ಹೆಂ ಅಳಗೊಂಡು ಸ್ಕಬೂ ಕುರಣಿ ಅಸುಗ ಪೋರ್ಚುಗಲ್ ಮೆಚೆ ಈ ಸ್ಪೇನ್ ನಂ ಎಮ್ ಪುರತಮ ದಿಹ ಮಿನಟ್ ತೆರೆಗ ಪನರ ಮಿನಟ್ ತೆರೆ ನುಜಹಿಜ್ಜಿ ಅದಾಣಿ ಹಮ ಹಮ ಕಾಲ ಗೊತ್ತ
2: ಇತರ ಗೊತ್ತ ಹಿಂಗೆ ಅದಾಣೆ
0: ಪುರತಮ ಹ
2: ಪುರತ ಮಜಿ
4: ಅಲ್ಸಿ ಅನ್ ಪುರತ ಆಫ್ ದೆನ್ ಲಡೆ ನಾವು ಫೆನಿಗೆ ಉಗಸ್ತಾನ ಹೆ ನಮಸ್ ದೆ ಮಿರೆ ತಾಂಕೊಳ ಕೊಡ ಪುರವೆ ಮೋತಿ ಸ್ಪೇನ್ ಕೊಳೆ ಆಲ್ಸ್ ಮಿ ಫ್ರಾನ್ಸ್ ಮಿ ಸ್ಪೇನ್ ಗೆ ಕುರಿಮತ್ ಮೋ ಫೆನಿದ ಹಿಬ್ಬಾ ಕಾದ ಮೆಚಕ ಬೋಗೆ ಬರ ಫೋರ್ ಗೆ ಮೆಚಕ ವಾನೆ
0: ಸ್ಪೇನ್ ಮೊಳವಾಣ ಕಮಿ ಬಲಣಿ ಹ
2: ರಂಗಳು ಆಲ್ ಮೆನ್ ದಿವೆ ಹಿಂಗೆ ಗಿಣಬಯಕ ಮಿ ಇತ್ತಿಫಾಕ್ ಗೊಣೆ ಸ್ಪೇನ್ ಆ ಮೊಳವಾಣ ಕಮ ಬೇಹುಳು ಹಮಸ್ ಕೋ ದಿಮಾ ಕೊರಮಿ ಮೊಳವಾಣ ಟೈಮ್ ದಿಮಾ ಕೊರಮ ಸ್ಪೇನ್ ಮುಬಾರಾತುಗೆ ಕ್ವಾರ್ಟರ್ ಫೈನಲ್ ವಾದ ಕೊರ ಮುಬಾರಾತುಗೆ ನುವದಿಹ ಅಬ್ಬಣ ಮೆಚು
5: ಸ್ಪೇನ್ ಅಂಡ್ ಬೆಲ್ಜಿಯಂ

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කොරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.